රූපය නමෝ යෝග ජෝගේ ස්වරං පරම සද්දේ නමෝ රාජ රාජේ ස්වරං පරම බ්‍රද්දේ නමෝ ශාස්ත්‍ර පාණේ නමෝ අස්තර මාණේ නමෝ පරම ඥාතා නමෝ ලෝක මාතා අපේඛී අපර්මේ අපෝගී අපෝගතේ නමෝ යෝග ජෝගේ